0: ලෝබින් බිදු ජාර කන්තුන් කොරම්බේ ආවිසාමීගත බිදු ජානති හුරී අදත
1: ලෝබීග විස්තත කොමේ
0: ජාන හිතු වෙස් ජානයගතවද මේ කංකන් කොරම්බේ ගොතු විශාත්තක මිදවාගේ මහිග තලුන්මන්ගේ මදු ස් කොමසරක ගොල හලුන මේ දන්වන රටෙහි රහමිතරකම බොරෝවර දිම කංකම කොබැහි හම රටෙහි රහමිතරකමගේ ගොලුන් කොලිය දෑරුග මෙහෙන් මා බොඩ බිදු ජාකන්තතක දිමාවග නවාන ත එර රංගල ලුමිතර
1: රංගල විද ජාන් හෙන දත්ත අරුන් මේ අයිසාබ මියදුග පුරතම බෑවරිය වාහක දක්කාලා නැස්ලාම දෙකුම්
2: වාලෙකුම් සලාම වරහමතුලා වරකත වර බාජ වරද වකේද කිනත හාල්කෝ
1: අරුන් මේගේ හාල් වර රංගල කිනත අහමද් ගේ
2: හාල් අහමද් හාල් ඉස්ලාම් කරේ අල්ලාහ් අල්හම්දුලිල්ලාහ් ඉනාද රාත් කරේ වර රංගල
0: වා ආ
2: දිරා කර පොදින් කොම්බේ කළතෝ
0: ශාකරෝ නාෆිසාය ඉංගතම්
2: ආෆිසා නෝ
0: මෙහා අහමද් අරුන් මේද මෙ අහණේ ඉන්නේ අරුන් මෙන් දිරියොළම කංකන් හුන්න ගොතුන් මේ බයි පහර දැන් අලුමෙන්ගේ ගාය රටේ රහමෙත්තරින් බයි පහර තන් කොල කෑරුවේ දුරුවේ බයි පහර ගුළුම බොරු වරාමි කාකංකම වෙදී මාවේ ඉංගේත දෙක්කි බේපුනේ හිව තකන්නේ වානි අලුමෙන් මේ දන්නවනේ ආමුතෙක් ඉංගේත රටේ රහමෙත්තරකම බොරු වරන් මේ දිමාවා සෞතාකි කොබෑ හිජි
2: බිස්මිල්ලාහි අල්හම්දුලිල්ලාහ والصلاه والسلام على رسول الله صلى الله عليه وسلم අලුමෙන් මේ හැම මුජ්තමෝ ගහ වර කුලේ මාවුලෙන් මේ තියෝ තින්ගත අලුමෙන් තමා රටේ රමතරක තලේක වර මතුන් නැති කාලකම හිඳානි එදෙන් මාගතකී හැම මේ ගොරුන් තවක හැම තංකොල බදහ කුණවාතිය එහෙමනි එල්මීම ගොරුන් වාගින් හැම හාලහවල බලා හැම නොනෙමි හැම අප්තාක වෙද්ද නොනෙමි හැම දෙදොහනම ස්පයාල දිහාස් කොන කුරුදවා අල්කොලමෙන් ගේ හැම මුස්ලිමුන් ගේ හැම එම්මේ බඩු ඊදුවා කී කුරුදස්කම වාති ಅದೋಸ್ತ ಲೋಗ ಹಮರತ್ತೆ ರಾಮತರನ ಕಾಲ್ ಪರ್ವತವೆ ದಿನ ಕುರುವಲ ಆಲು ಅಹವಲ ಹಾಲ ಅಮಿಕತಂ ಒಳ್ಳೆಯ ಅಲ್ಕೊಂಡ ಕೀವನೆ ಹಮ ಇರಾತ್ರೆ ಹಮ ಇಗ್ಗದ ಕವೆ ಸಮ ಗುಣಂ ಮಕ ಬುರೆ ನಾರಾಣ ದೆ ಮಿಸಾಲಕ ದೆ ಮಿಹಾರ ಕರ ವಾ ವಾ ಕಿ ಹಮ ವಾ ಕೆನ್ ಹಾಲಗೆನ್ ಮಿ ವೆನ್ ಮಿಹ ಕೆವೆನ್ ಬುಣ್ಯ ವೆನ್ ಮಿಹ ಕುಹಿ ಬುಣ್ಯ ಏಗ ಸಮ ಉನ ಅನುಗತ ಕಿ ಹಮ ವಾಹಕ ದೆಕ್ಕೆಂ ವಾಣೆ ರಾಮತರಿಯಾಯ ವಾಹಕ ದೆಕ್ಕೆಂ ವಾಣೆ නිකන් මෙහෙන් එබා ඉංගයි මෙහක මෙහෙන් පොලේ පියේ මේ කියන එක කමෙත්තෝ විවස්සම වාහක දක්කාගෙන එකම හල්ලු පුර වෙන කන්දක් තමයි එහෙමම අල්ගොන මෙන්නම් හම මේ රට්ටේ රාමත්‍රණ කී වරම් මොහොම බයි එමි හොන්න කී අල්ගොන මෙන්ගේ හම අහවත්කම තරේක වරම් බඩ කාම ගුන්දා බයි අල්ලාහ් සුබ්හාන ව තාලා රට්ටේ රාමත්‍රණගේ වාහක දෙකේ වරම් ජිකු මහදුවෙන් මහදුව කී එහෙමම රට්ටේ රාමත්‍රණ කී වරම් මොහොම බයි කී අල්ගොන කන්නවානි ඒ විශාල කපනනම තිමා දිරිවලම ටක මොහෙම්ම කම ශියාර කුලඥා එමිහොන්නා මස්සරා කොග්ගින් එමිහොන්ගේ බහින් හෝදාගින් ඇයි රටේ රාමත්‍රි මිහා අරවණක නුදැන නුබාන සේහත කාම සල්වන නුදැන රටේ රාමත්‍රි කනු බාන සේහත තම අපද සේව කතුක අල්ලාහ් සුබ්හාන ව තාලා අරගුණ මාබ්බගේ වස්තාන්ති මතීක තිම බාරවල මම කාල කොම්ම කම ක සල්වන සේදේන ama khasakam parla basnamadan algonna sedena ingeta mi eka komma kamaka vistengati ahwanta kama huwatir kama mi riya kamake kolum bade kurma algonna masake quran abadu sese quran algonna ama algonna ki algonna ratte ramatta barak kama hitage algonna ratte ratte ramatte barak kama hitage ama defratu me barak masake kurunginda abahen algonna naki emi wala subhanahu wa taala algonna men ama huriha ratte ramatte nagama yadwa kura halu
0: ಗುಳಾಲ ಹಾಲ ಹೋದ ಬಲಾಶಯ ಅಳೋನ್ ಮೇಗೆ ನಗಣಿ halo halo minu beletie bay fara mera tera meter kam buru rani den faha koru kam ki bay fara war mi hak bunye mi ni hak bunye mi hen dekwe waha tanga ta mi hen dekwe waha ta do te do kula gam pada da she dut mi war mahim kam ke den rak tera meter kam buru war den ma wasa ta terega ahmed faha koru de kam se mena ge ta mo te gar mena faha koru kan kam te re me kan kam se go ta koru ve ma ham gulun itor bata ve gen da ne dut
1: ah de ades war gina ಕಂತಂತಂ ಹುಣ್ಣಾಣಿಗೆ ತವಿದಾಳು ದೆವ್ವ ರಟ್ಟೆ ಇರಹಮತಿರಿಕಮ ಪುರುವರಂದಿಮ ವಾಸವ್ತಕಾಗುಳಗುತು ಅಳ್ಗಮೆ ವಾಹಕದಕ್ಕಮಂದಾಣಿ ಗಡಿಂಗ್ ಹಗಡಿ ತಿರೀಸ್ ನೂ ಮಿನಿಟ್ 22 ಸೆಕೆಂಡ್ ಮಿಹಾರ್ ಮಿಹಿಗಿ

0: ගිල ලවන්ගේ ත මේස්ද
1: රට්ටිකම පුරුවරන්ට පමිලව
0: මිකා ලවතදත්ත ඕව මයි හෙඩම කිය මේ ඉතර බැක ගොලි ොල් දෙත්ත
1: අරගුන්ගේ මේදගේ ප්‍රග්‍රම් ගේ මෙහමාන ගෙත මොහමද ශිහාබ් දි හැපිනස් ලබ්ගේ එ ෆවන්ඩ අස්ලාමලයිකුම්
2: පලකුම්ස්ලාම්
1: කියනෙත්ත
2: අල්හම්දුලිල්ලාහ වර රඟු දුවේ ගේත මේද කුඩුකු වාරේ වෙහිලා මේ එමිලා ෆබියති
0: ගොඩක් ිගන තමිලා දෙත්ත හිරපස් ඔබි පදත්ත ශිහා මෙහර අලුම්මෙන් ගේත ශිහාමෙන්ගේ දෙන් මසක් කතේ සරමන දෙන්න විධාන ගේත කොමසරක ගුළු හරි මෞද අලුවන් මේද හුරියම ගෙදන ගේත ඒ අලුම මෞදුවක්ේ රට්ටේ අහමත්තරිකම බොරුවරන් දිමාවකංකමේ කොබෑ දැලුන දන්නවන ගේත අලුමෙන් ගේදන් දෙලුන් කංක හුන අලුමතරය කුණු කන්න හරිහතන ගෙස් හරිහාගම ගෙස්මික තාකන්න හුන්න රටේ රහමතරිකම බයි පාරතන් කොළ ගෑ වෙලා බයි පාරතන් කොළ දුරුව ඉගේත මිකාකං හිංගාන කරන්නේගේ අලුවන් දන්නවන ගේත රට්ටේ අමතරිකම බොරුවරන් දිමාව කොබෑහියේ සෞබ්තාකිකො ඇත ශිහ පාහ කොරුවකංකමකි
2: ආද මේ ෆොට්ටම මේ රට්ටේ රහමත්තරි කමකික බෑත බදාස් කරන ඒ මෞදුව දාමි රට්ටේ රහමත්තරික අලුගොඩු මෙහර විශාලක මේ අලුගොන් ඒ තර බොඩි දිනෝට්ටක දන්නවානේ අලුගොන් මජීදයා ස්කූලුගේ එක්කු කියවුණු බේපුළුන් ඉතරේ මෙහ සුල ගෑන්ක දේවරක බාරවරක බේපුළුන් හම වර ගෑක් අලුගොන් ඉතිංයද ඒකතර එබේ ලොකම අලුන් හම ස්කූලු එක් ුළම සවු ඩිකේෂන් දායරග සදගේ පහමසික වර එක් ුණුනි එම අලුගුණුමෙන්ගේ තෙරේග අලුගුණුමෙන් එක කොනක නුබුණවේන වාහකේ නුදෙක්කේන වාහකේ නුකරවේෙන සුවාලේ නොහෝදේන කියයාද නොන්නන් ඉයද අරු දෙක ගොතු රට රමිතරකමකි එකමක අලුගුණුමෙන් එවෙස් මීහකු එකකු අනෙකෙක්ගේ ජාතිී කංකමග තෙරේ වද එකකු අනෙකක එකද උඳගු කුරා ඉසාබ කර නොදානේ ඉයද මීගමානයකි අද අලගුණුමෙන් අම්ද ිරිහෙකු එක නුල ස්කූද ගොලක බොඩිති වෙතිබීම අලගුන් මේ කොනක කහම සමාසය කොඳලා කොඩක සකරජ හද දෙමකොල්ල හදාන එකංකම නුකරේකේනු විහාර සම කුරාන් ඉයත් එකමකු අලගුණුමෙන් අබදුෂ එක කොනකක ඉහිතරම් කුරාන් අලගුණුමෙන් එක කොනකක ලුතරොස්කමග අන්න වගුතෙක්ග මේ ජාග දේන මාබුඩ ඒගතරේ වදගෙන නොන මේ රටේ රහමත්තරිකම කියාවුණු ගේතු රට්ටේ රහමත්තරිකම බුරූමි අරණී උරින් මිදෙන්නේ ගොත නුවේ මේ මා බොඩ එකල ගොස් කංකමගේ එතරේ මා බොඩ වදගෙන වන්න නුවා වර අනෙකු බේන නුවා වර අනෙක තුරාවා වර උඳගුවා වර එමිහගේ කංකපුග තෙරේ වන්න උළුනීම මේ එක්කමක ගතු දෙවලකමක මෙවාගොතකි මෙරු අරක්ටිස්ටක්ගේ වෙච්ජා රහමතරේගේ වෙච්චීය අරගුණ මේ එකකු අනෙකකිගේ අනකගේ ගෙහිමාය කුරම්මාන රක්කාචර කුරමානිද අරගුණම දියනුගස් ඔන්න ගොදත්තේ මුස්තිික අන මුස්තිමාගේ කළ මස් නුකයව මාදත්ත මිකංක එමීම රක්ටෙස්සේ රහමත්තරේගේ කම වඥා ඒ බුරු අරා අනිගේ තෝ ඒන නෙත්තන්තනුගේ ඒනෙක වාහක දෙක්කුම් ඒනක පරාතුන් තන්තරුග වාහක දෙක්කුම් උ්ඥේ පුුණ්ඥා කියයන් වාහ දෙක්කු මිරාගක හිඟකම වඥා රට්ටේ රහමත්තරිකම බුරු අරාණ ගතෝ දැන් තිීමමනකම කාරුගුණ මිහොම් බෑවරවී මේ ප්‍රෝග්‍රෑම්ේ උපාවරිකම අනේ දොළහෙව් නස්සානි දොළයකුමා බෙහෙකුතුන් ඉගේ බයිකගේ ප්‍රග්‍රම ගවන බෑරගෙන් එ අරගුණ දස්වඒ ෆිලාවල ඉතෝමී අරු අලුගුණමින් එක කොනෙක දේතර ඉංග මවාමල ඒ විසාකරට රවත්තරින් කමග වේ අයිදාග මිහන් කමග වේශ අදී අමිදිරින් කමග වේශ එක කොනෙකක දේතර හිඟ මවාමල ලිස්ට කොල්ල බලාරේ ෆස් මවාමල ගෑන කයි කාශක මවාමල ඉයතු එදදුහකු තෙරේ ගස්ලු හ්තායක තෙරේ ගස් ඒ මවාමලට ලිස්ට කොල්ලාහ කොම මවාමලාතක දීවලාශය කුලේ සෙහිකුල්ල නුවනේ රැක්කුද ඉහද සෙහිකුලේකී ඒයි තිමාය හිංහම ජිහුන් ලිබේ උපාවරික ලිබේ ඒක සවන් තිබන්න ය කදා මේ තිබන්නගේ කදා මීහා උපුල්ලාල්දේ කහල ඉහද අරක්තේකී තිමුල රුලි අරුවා රුලි ඇහස් ඉංහමුණු ජයන් උපදදි නොතනවස්කම් උපදදි ඉඟතු හාසු ිකුරු බොඩුව මිකාහලකංකං යුසාාස්තන් අන්න කහල ට්‍රන්සක්ෂන්තක දේශේ රැක්කුල ඉ දෙමීහෙකි දෙමතු හිඟ මහමලඇත්තහෝග ಫಸ್ಮಾಮಲಾತಕ ಮಿ ಫೇಹಿ ಮಿದನುಯಿ ಫೇಹಿ ಫಸ್ಮಾಮಲಾತಕ ರೈ ಎಮ್ಮಾಮಲಾತ ಬುರ ಗಿನವಾಕಮ ವನ್ಯ ಇಂಗೇದು ಏ ನಿಸ್ಬ ಏವರ ಬಡುವಾಕಮ ವನ್ಯ ಏ ಏ ರಿಲೇಷನ್ಶಿಪ್ ಗ ಮಿ ದಿಮಿ ನೋಣಾಣಕಮ ಏತಿ ದುರುವಾಣಕಮ ಏ ಏ ಅಳುವಣ ಮಿಂಗೆ ಎದುರು ಏ ವಾಹಕಾಯ ತಿರೆ ಅಳುವಣ ದಸ್ವಿಯ ಫಿಲೆ ಅವಳು ಇಂಗೇದು ಈ ಅಳುವಣ ದಕೇಗೊತ್ತುಕ ಮಿ ಮೌದು ವರ ಮುನಾಸಬ ಮಿ ತಜ್ರಿಬಾಯಕಮ ಗಾಳುವಣ ಬಲೆ
0: ಮೇಗ ತಿಂಕಮೆತ್ತಿ ಪಾಹಕೊರವಿ ಎಕ್ಕಮಕ್ಕಿ ಆಮೋ ತೆಗೆದೆ ರಟ್ಟೆ ಆಮೆತ್ತಿನಕ್ಕಿ ಕುಬೇಕಂ ಎಮ್ ಫಲ್ತಮತಿ ಬಯಂಕೊರವಿ ಫೋತಿವಿ ದಾಳುವನಿ ಮಿಹಾರು ಅಳುಮೆ ರಟ್ಟೆ ರಹಮೆತ್ತಿರಕಮತಿರೆ ಉಳೇರದಿ ಕಿತೆಮ್ಮೆ ಗಾಯ ರಟ್ಟೆ ಕಮೆ ರಹಮೆತ್ತಿರಕಮ ಎಕ್ಕಮ ಬಿಎಸ್ ಎಕೆಗ್ಗೆ ಕಂಕಮು ತೆರೆಯಂಗೇತ ಏನ್ ಮಿ ಮಾ ಬೊಡ ವದೆ ಎಕಂ ಏನಾಗ ಅಮಿದ್ಲ ಕಂಕಮ ಮಾ ಬೊಡ ಬೆಹಿ ಎಹಿಂಗ್ ಉಳುಮಕಿ ಗಿನ ಫಾರ ಮಿಕಮ ಬುರೋರಂ ಎಕಶಿಗಿಂ ಬಾಕಮೆಗೆ ತೆಂ ಕಿತೆಮ್ಮೆ ಗಾಯ ರಟ್ಟೆ ರಹಮೆತ್ತಿರಕಮ ಬಿಎಸ್ ಏನ ನೆತ್ತಂತನಗು ಏನ ವಾಹದೆಕ್ಕುಮ ಏನಾಗ ಫರಾತುಂ ವಾಹದೆಕ್ಕುಮಕಿ ಬುರುವರಾಕಮೆಕೆ ದೆನಕಮತಿ ವಿದಾಳುವನೆ ಅಳುಮೆತ್ತರೆಗ ವರಗಿನ ಮಾಮದಾತ ಕುರುವೇನೆ ಮಿಹಿ ಕುರುವೇರ ಬೈ ಫಹರ ದೆನ್ ಎಕಿಕ್ಕಾಲ ಮಾಮದಾತ ಹಿ ಗೊತ್ತ ಮಿಹುನ ಮಿಹಿ ಕುರೆಯ ಮಾಮದಾತ ತೆರೆಗ ಮೇ ಹಿಂಹಮ ಜೆಹೆ ವಾಹತ ಕೌರೆ ಹಿಂಹಮ ನುಜೆಹೆ ನುವ ತೇಸವು ಉಂದಗೂ ವಾಕಾಲ ವಾಹತ ಗಿನಕಮ ವೆಜ್ಜೆ ಅದೇ ರೇಷೋ ಎಕ್ಕುವತ ಗಾಯಗಣಕ ಫಹೆಂ ಎಕೆಂಗೇತ ಮೇವರ ಗಿನವಾಕಮ ವಂಜ ರಟ್ಟೆ ರಹಮಿತ್ತರಕಮ ಬುರು ರಮ ಕೇಕ್ಷಿಗಂ ವಾಕಮೆ ಕೆದತ್ತ ಶಿಹಾ ಪರಬ್ಬರ ಶುಕ್ರ ಎಂಗೇತ ಹಳು ಮೆಣ್ಣ ಮಿ ಗಡೀಗ ಮೀ ಹಮ ತಿ ಮಾಲುಮಾತ್ ದೇವೀತಿ ಎಂಗೇತ ಶಿಹಾಬ್ ದೆ ಮಿಹರ್ತಿ ಮಸೆ ಕೊರವಣಿ ಹೆಪಿನೆಸ್ ಕ್ಲಬ್ಗೆ ಫೌಂಡ್ ಆಯ್ಕೊತು ಗದತ್ತ
2: ಮಿ
1: ವಾಹಕ ದಕ್ಕಾಲೆ ಮೊಹಮ್ಮದ್ ಶಿಹಾಬಾದಿ ಹೆಪಿನೆಸ್ ಕ್ಲಬ್ಗೆ ಫೌಂಡ ರಟ್ಟೆ ಅಮತಿರಿಕ ಮುರುವರ ದಿಮಾವ ಸಬಬ್ ತಕ್ಕಾಗುಳೆಗು ತುಂಬರ ರಂಗಳು ವಾಹಕ ತಕ್ಕೆ ವಿದಾಳು ದಿವ್ಯಾಫಿದತ್ತು
0: ದೆಂಗ್ ಮಿ ಅಳುಮೆ ಹಮಿಂಗೇತ ವರ ವಿಷ್ಣುಂಜಿಯ ಕಂಕಂ ದೆಮ್ಮೆ ವಿದಾಳು ದೆವ್ವಿ ಮೀ ರಟ್ಟೆ ರಹಮೆತ್ತರಿಕ ಬುರುವರ ಕಂಕಂ ದೆ ಮೀ ಇತರ ಸುರಂಗೆ ಅಥವಾ ಬೈಕ್ ಕಂಕಂ ಮೀ ಇತರ ಫಾಹ ಕುರೆ ಕಂತ ಹೊತ್ತರೆ ದಳುಮೆಣ ವರ್ಗನ ಫರ ಫಾಹ ಕುರೆ ಇತಬಾರು ಗೆಲ್ಲಮಕಿ ರಟ್ಟೆ ರಹಮೆತ್ತರಿಕಮ ಬುರುವರ ದಿಮಾವ ಸಾಬೆಂಗೆ ಹದ ಇತಬಾರು ಗೆಲ್ಲೆಂ ಇತಬಾರು ದಿಮಾವ ಸಾಬ್ ತ ಹೊತ್ತರೆ ಹಮ ಯಗಿನ್ ದೆ ಮಶಿಹಾ ಬೆ ವಿದಾಳು ಫಾಹ ಕುರೆ ಕಂಕ ವಸಿ ಮಿನೆ ಹೇಳ ಕಂದ ತ
1: ಆ ದೆ ಬೈ ಸಿಡ್ರು ತಂ ಹಾಮ ಕುರುಮ ದೆಂ ನುಬುಣಾ ವಾಹಕ ತ ದೆಕ್ಕುಮ ಬೇವಫಾ ತಿರಿ ಉಂ ಕಹಲ ಕಂಕ ದೆ ತ ಇತಬಾರು ಗೆಲ್ಲುಂ ಮಿ ಮಾಣ ಕುರೆವೆ ಕಂದ ತ ಹೋಗಿ ತಿರಿಗ ಫಾಹ ಕೊಲ್ಲವೆ ಕಂಕ ಹೆಂಗೆ ತ
0: ಆ ದೆಂ ಅಡಕ ಮಕ್ಕಿ ಅಳು ಮೆನ ದೆಂ ಹಮ ಫಾಹ ಕುರೆ ಕಮ ಹೆಂಗೆ ತ ಅಳು ಮೆನ್ ರಟ್ಟೆ ರಹಮತ್ ತರಿನ ವಾಹದಕ್ಕೆ ವಂಜೆ ಮುಹಮ್ಮದಾತ್ ಕೊರ್ವೆಂಜೆ ಅವು ಮೆನ್ ಎ ವಾಹದಕ್ಕೆ ಮುಹಮ್ಮದಾತ್ ಕೊರು ಮಾ ಬೊಡಂಗೆ ತ ಇದೇ ತರ ದುರ್ವಗಿನ ದಾಕಮ ವಿಜೆ ಇತದ್ ವಾಹಕನು ದೆಕ್ಕಿವಿ ನಗಾಕಮ ವೆಜ್ಜಿಯಾ ಏಯ್ ಹಮ ಗುಳುಮ ಬುರುವನು ಶ್ರೀ ವಾಕಮಿಗೆ ಕೊಮ್ಮೆ ಫಾರಕ್ ಮೆಹ ವಾಣೆ ಕೇಣು ಫಹರ್ಗ ತಂಕೊಳೆ ವಾಹಕನು ದೆಕ್ಕಿ ದಿವಿಕಮ ವೇಸ್ ದೆನ್ ದಿಲೋಳ ಮುಖಂಕ ಹುಡುಗ ತುಣ್ಣೆ ದೇ ಅಶೆಗ್ಗ ಉಳೇ ತಿಯೆ ಮಿಹಿ ಮಿಹಿ ಮಸಕ್ಕೆ ಹುಣ್ಣಾ ತಿಯೆ ಎಹೆಂ ವಿಷ್ಣು ಒಣ್ಣ ಬೇಬೆ ಫುಣು ಸಮ ಉಳುವ ಶ್ರೀಗಂಬೆಗೆ ತೆಹೆನ್ ವೆಸ್ ಬೈ ಫಹರ ಮಿಹಾ ಬೋಡಂಗೆ ತ ವಾಹಕನು ದೆಕ್ಕೆ ಮಾಮದಾತನು ಕುರೆ ದಿವಮಕ್ಕಿ ಸಮ ಬುರುವ ಶ್ರೀಗಂಬಾಕಮಿ ಗೊತ್ತು ಅವಳು ಮೆನ ಫಾಹ ಕೊರೆ ಎದುತ್ತ
1: ಮೆಹಸಾ ಬೋಣಕ್ಕೆ ಸಲ್ಗೊಂಡ್ ಮೆಂಗ್ ಇತರು

0: මසකට මහළු හම් ජීකමන් එක කොනකක් දිමානුව ගුලාලන වගුතු නුවක හම වරක් කියෙන නොව දිමාවේද දෙන් එන්න බොඩන්හම යංගුවරුගම සෙරබෑයුගම ඕලේ උළුමකං අස්තු මීහුනයිද කුදින් ලිබුණුමකයි ඒ ගුළුන්ටකෙක් ගෙන පාරකන්න සෝ ඒ එක්කොම් හම වරක් බිසිීකු ඔොලන කොම මිහික සෙල්ලිහිට ලයික එහෙම දෙ හම ගොත දිමානුව බද්දලු නුව උලෙයා හම වරක් ගෙනෙන් හම මී දුරුව රක්ටෙන් හම ගෙල්ලේ හම ඒකොත හම ස්කූලු ගොලුන් හම ගින රැක්ටෙන් සම්මිහාරුවන් හම ගෙල්ලෙකෙන් ගොස්සද මිහාරු මැතිබල හම දෙති රට්ටෙසෙන් ඒ රට්ටෙහින් කොලයකු සම කො එබ බල හස්තය කොස්වර නම හම දිමාවගෙන් වාහක දක්කාලේ වේතු
1: ඒ මේක එම්ම පොඩ එක්කමක්කී දිමා නුවෝන් වාහක නු දෙක්ක දෙත්ත
0: ගවාහකෙන් අඩ විද්‍යිය පොර්තම හම ඒ දෙක්කි මිහා කෑරි ස්තු ඒති ඔල් හා ඔලුම් පිළුම සේවර නගලකන් මියුම් ගුණ බුණයකයක් එඩක් අවාහකෙම ස්වර්ගින මසල්ත හම
1: දිමාවේගහලකන්තත්ත
0: සම රංගලි හම ඒ මිහ කෑරික විහාාව සබහක හම මෙහෙම් බුණින්තෝ ඒ තින බුණියච්චිතෝ අහාලුම් වර රඟලු කන්නෙකට ඒ මස්සල එද්දිමාවුට කූරි
2: එපද හාලත්ත දිමාවේත ජානය
0: හම වරගිනෑන් දිමාවේ හම ඒබ අහාලන්දෝ මේ බුණින්න හෝ තිගොතකන්න ඕන බුණ කියවීග හර ඒ බොලුම් පිළුව මෙන්ගේන දෙ ඒ බුණාමි හ බුණන පොනතට කාපුරතු ලේස දෙක්කොල්ලාප එවි මහ වර රඟලු කනගේ හම ඒ වාහකෙන් අඩිවරෙන් ඒ බුණි වාහකෙත්ව හම වර බලාලු
2: ජාන කියනත මෝසු
0: මූසු මියද හඳුනු ස විස්සාර කොල හිද්ජේ දේහෙන්වැගින් අස්තු නොලන අඩි කුණකහම් මුදවිගෙන් හාරහි අවි අර මුලේහෙන්දෙස් බනකොන් ඔන්න හෙද සදී රීතුකුන් ඇවෙන් ආරහම
1: සාන වර්බෝ ශුක්‍රයන් ගත
0: වර්බෝ ශුක්‍රිය
1: මේ වාහ දෙක්ක මේ දොත් තිම්මන බෑලේ සාන හද සාන එපාහ කරව එකමක් කී දිමානු වාහ කනු දෙක දෙත බී සම වර්ගින ෆාර අලු මෙ සාන වාහ දක්කාද මු කුරිම වාහ දෙකම ෆෂ මු කුරිම ස්පා කුරි ෆදයි හම දිමාව එක්කම දෙත දෙන් හම ඉංගත මිකාල එතක් කමෙන් හුන්නානේ අලු මෙන්නම් හම මේ ලිස්ට් කොල් දෙවෙන ගත තිබේ ෆ්‍රොම් විදාලෝ කන් කාලු මෙ නෝට් කරමු ගෙන් දාන අලු මෙන ගුලුව ඔලු මේ නම්බර කී තින හතර සුමෙන් හැ සුමෙන් හැ මවදුව කී රට්ටෙහි රහමෙත්තරකම බොරු වරන් දිමා සබ්දාක කොබෑ හියේ මිහාරු හගඩි ෆන්සාස් හතර ගෑගණක හිඟි එහෙම අලු මෙන්න දැන් ඉතර බේෆ්ලක වාහදක්කන් උලගෙන් වානවතකී ඒ වගුතෙන් වෙද්දේ වෙනද
2: දැන් අලුගුන් මෙන් ඉතර බේෆ්ල නවාහක දක්කාලාණී හෙඳුනු හතේකේ ඛබර ෆහ ලව රිකුවෙස්ට් කුරෙම්ගේ කංකං කුරියේ ගින්දවාගේ තෝ පීඑස්එම් මේ අමෙදිරිකුන් හගඩි ෆන්සා හා හමෙන් උයි ෆුරසතේකේ වාහක මේ දැන්නවාලනි දැන් ඒගේ ඉතර මෞලෝ වෙස්ති බේෆ්ල හම නන්නෝට් කොල්ල වෙන පීඑස්එම් මේ අමෙදිරිකු දෙත මේ දෙහෙඳුන හතේකේ ඛබර ආකික තිබෙ ෆ්ල නා බද්දල් කුරාණි අසිසා ෆාරුක්

0: අනෙක්කමක්කී නුදක්කාවා ඒවිසම දොගු එහෙන්වසිගේ තෝ මීහකම එවසරකන් නුදක්කා වාහකේ මිසාලකම් මීහු දෙක්කේ කියෑ දෙක්කුම් මිසාගේ සා එහෙම්වීම නියමා මසක්කත එක කොරිය මසහෙ කොර ගෙන්ද ගත දවහා කරුමෙන් කුලාලේ මසක්කත්තින මොන ගත
1: සෑබුම් පශන් විද
0: බරබර ශුක්කුද නියම
1: නිවමාය වකිලම ෆහල්ගමන මොහම දහම දවාහක දක් කාලාන ස්ලාමලයකුම්
2: වාලයකුස්සන කෙල්ත
1: අල්ගුන් වැරනගලු කියනත මොහමත්
2: අලවනාලගත
0: මෙහර මේද මේ අහනේ රට්ටේ රහමෙත්තරිකම බොරුවරන් දිමාව සවතාකි කොබෑ එක ඇත මේ අහමද පහකර වනකංකම
2: බොරුවර නිමම පාන පාකොදන්න ඇයි මේ ආම්බුද කලම කොමියකත මේ හිතුවගත්ත වට්ටහුණ වන හොඳකුවේ දෙකින් එහෙම ගාහක මුණනී එම්මක රහමෙත්තරිකම දෙකේ මේ කාටක නොන් මෙහරමයි වෙට්ෆොන්ඩ කාරේක ම ගාහක කරදකාරගේ
0: ෙටම බොන විධාන කරන්නේ දැනකමකී දෙන් එකකු මිසාලක නමාද කුරාමිහි අනෙකකු නමාදනු කුරාමිහි එහෙම එකහල වර මුහිම්ම දීනිකංකම හියල් තපාතුන් දෙත්තව දැ හියල් තපාත වුන් එම රඟලු භාකන් නොවෙදාන කරන්නේ ද එකකු මිසාලක එක නමාද කරම පරවාතර මිහික වෑර අනෙකු එයි නමාද මිසාලක පරවාතර මිහික නුවන් විකාලකංකම කිසිමි බයි පාර රට්ටේ අහමතරකම බොරුවරන් දිමාසාාවක දෙත්ත වරබර ශුක්‍රය අහමද
1: මොහොම දහම දාවකල් ෆෝහල්ගන්මෙන් දෙෙන් හමගම රිකස්ට ලව රිකස්ට කරම කංකම ති මිහරණ මි පදත හැගට පන්ස සතර මිනිට මිහරහි ගැි ඒ මල්ගන්මෙන් දෙ මසැකි කුරාණි අශ ජහරම ගෙනස්තෙන මියදති කොල්ලවයි තෝ බලාලම්ගේ කංකන් දෙත
0: මියෝගත කොල්තර අශ ජ මාතර ඇත හොම දවි සම ඉතර බේෆලකා වාහ දක්කාදානං අශෙක්ගේ ලවෑගේ කුරින්ගේ ත ඉතර බේෆලකා වාහ දක්කාදාන දශක පහු අනක ඉතර බේෆල කළුමෙන් ගුලාාන අමෝත ගලවන ප්‍රගරම් කුරියමිගෙන් දනී අශේ ජිහීම දෙන් බේෆලක ගුලා හමෝදෝනින් ම දවසවද නත දැනුමෙන් බේෆන හම කුරින් දන්නවාද බැකංකම පාහකෝ දන්නවාදන් අලුන් හුන්තරින් විදාලවාකන්ත වූ ඉතුරු දෙන් දෙම මේ කුරින් තිබේෆන දන්නවාලින් මිසාදක හසදවලකම වාදරකම කිස් බයි පාර රටේ රහමෙත්තරකම බොරුවරන් දිමාසාවගේ කෙදෙත්ත දෙන් දෙදිවුළුමුගේ ආල්තකන් අන්න බදවෙස් බයිෆාරම් මේ රටේ රහමෙත්තරකම බොරුවරන් දිමාසාවෙන් ගත දෙ මෙහෙන් දිමාවාසවත විස්ම අලුමන කොමිසරක ගෑ කොල්ලි විධාන රංගලු කොල්ලි විධානකන්තතක වාතීම පාහ කරන බයිෆාර හුන්නාන ගත මිකාල්කංකන් අධිමා බොඩු බොරුවරුමෙන් නැති ටෙක්නොලජිය බදාර මිකංකමකී අලුමෙන් ගත දුරුවගෙන්නේ කියාව උලංචය ගොතුන්නේ කියාව මා බුඩක බොරු අරම්භි කංකමෙන් නුන්කන්නේ මිහාර කංකහුලගතුන් බදාරලු මෙස් එකකි ගුරෝප්තවගේ බෝලෙන් එහිවී ගොතක් වාහ දෙකවේ එහෙමලු මේ රට්ටහිංකම වඥා රහමිතරංකම වඥා ගුලාලා මෙසජ් කොල්ලා ින් ඇත හම හාල් බලාලවෙන් එහෙමස් මේ සබයි පර දිමාවකයි වේ මිකන්තම පාහ කොල්ල දත
1: ආද අලුර මිහා හිස්සාබුම් මේ වාහකදක් කාලනී නාහිදාය අස්ලාමලයකුම්
3: وعليكم السلام ورحمه الله وبركاته
1: كينتو ناهدا
3: الحمد لله رنگ كينتو سي بي فلومي حال
1: algun mi sara rangal inge ناهدا مولو انگلواتو
3: كومسارك
1: رتته رحمت تريكما بورو ورن ديماوا سببتا كي كو باهيي
3: رتته رحمت تريكما بورو ورا رتته رحمت ترين ಬರುವಾರಾಣೆ ರಟ್ಟೆ ರಾಮತ್ತರಿ ಮರ ರಟ್ಟೆ ಕೊಂಗುಳೆ ಪದ್ಯ ಜ್ಞಾನಿಕ ಏ ರಾಮತ್ತರಿ ಮೀಹಾಯಾ

0: එහෙම මිහකෝ තංකොළ මිහාරුගේ ගොතුනම හගීගතු ගස් තංකොළ එමිහායා උරි කරත්තේ මිහා නුපෙනි දුරුව මැදු කෙලිප උරිම දෙම් පෙන්න රැත්තේ සකේ ඒ දෙම් මාරංගලු රැත්තේ කමකම් බෙදාන දෙන් නෙගොතු මෙජ්ජා තංකොළ මුස්තන්දි මිහු වෙජ්ජා තංකොළ නිකමෙති තංකොළ පගීරු එමිහා මාබාර එස්තීතා දෙන් නුලිබේන හෙන් හීවේ දෙනත නුදේ නුලිබේ මිහෙ වෙජ්ජා මිහා වානි බාකි වවන් දානි ඒ තංකොළ තනවස් මිහුන්න එක්කොතා ඔරති කොෆී තකෂායි රෙස්ටෝරන්ට් තකෂායි දෙන් එහෙන් ගොස් දතුරු දිවුමයි ඉකුනිකු දිවුමයි මිහුරියා කන්තමුග උලෙවෙණි ඒ ලාරිලිබේ මුස්තන්දි මිහුන්නත්තා තහමත් දෙන්න බස් වාගෙන්නයි දෙන් එකා එමිහාගේ පදීගතු මුද්‍රතිගතු එමිහා උපතම වරුත මිහා එකා කන්තත ගෝ එහා බොඩක එහෙ නුදියස් වකිමින් ගණෙද අමතරිකම් බාවා මිහුන්නා මිහුන් බේණු නුවදාන කන්නේ බයි මිහුන් මිසාජි ගොතොන් දෙන් දෙමොන්නා ගොත කි රහමත්තර මිහාගේ වාහක අනකාකාරී දක්කණි එම්ම එම්ම එම්ම හිංහෙ මිහා හෙන් දීවා මිහාකාරී බුණා බස තකුලාකාරී බුණි බහා වගනේ වි සමානේ බුණා හැම එමිහා අනකානේ රහමත්තර යාකාරී බුණා හැම ඉතු බාරු ගෙල්ලි ඉතු බාරු වෙස් ගෙල්ලි දෙන් එකහ කන්දත්ත වීමා මිහාරු මිපහකන් අයස මිහුන් රහමත්තර නරටෙහි මදුව මුන්දනි දෙන් ආලු බලාලම් පුලාලානේ මදු බයකු දෙන් අල්ගණුගේ ගොතකි අල්ගණු බලාලාන අල්ගණු බීමින් වරකුන් හාල අල්ගණුගේ දන්න මිහෙ වෙජ්ජා අල්ගණු කියකල බුණා හැන් ගුරුපුහ දැලාපා අල්ගණු ගොහස්වාගතු ගයෙන් අල්ගණු නුකුරා කමෙන් ඒ දෙන් රැස්තින් නායකව මිහා අනේ මි කුරින් මිදෙන්නේ පද සන්තනයි කහල ගොංගොත දියු අල්ගණන වගුත බියා මාම කුජක අල්ගණු මෙන් ගාමිල්ල කන්තත අල්ගණු උලයනේ ඒගේ වගුත බේකාර අල්ගණු නුකුරාන ඒකමෙන් නැතියාම එද්ද සමෙන් නැතියාම වියා මීහක පොඩි යම දාණි දැන් කොම්මෙන් ජාන්ජේ ඉදිමයි කන්දත්තක වෙජා වර දායි පාන් දාණන් වගුතු ලිබිජ්ජ යම දාණන් දාන් ගොස්ස හොන්නානි මසකට කන්දත්තව මිහාර මිඛාර එකයි කන්දත්තක දැන් අල්ගණු දන්නවානි මීහුන් එබජේ රහමත්තරින් ගොතු කේ සංගලු මීහුන් හෙන් හොදන් වෙස්නේ ගන ඒකම කුදෙන් එමිහා එගේන වකි හිසාව කෙන්ුණි මේ හිසාවුන් අල්ගණු කොන්නානි වකි වරෙක් ගොන්නානි දෙන් ඒ හිතාම එමිහකයි වාකි හියා හුදුද ගේසානි උසුරු නෙමිහ ගෝලිම ගෝලා දෙන් එමිහ හාලු බලාලා බලවීම දාණන් ඉරාද ප්‍රවේයෙන් ගියාම කොම්මේ මිහකු බලවිය සදි කාන් මිහකු නෝනස් අල්ගොඩ මේ රසු මිහකු සදි එන්නට අවට්ටි මිහකු කම විය සල්ගොඩ බීම මර පල්ගොඩ එහි සරිය සල්ගොඩ බීම මර කු මෙවම් මර කු ගොස්ස වාන හොස්පිටල් වෙස් දාණන් ඉයාර කුරාන ඉන්ෂාඅල්ලාහ එකම තර එකහල ගොතෙග ඒ ගො උළුනේ මා ෆතේ කන්නේ ගුරියා තිපුණිය බලන් ඒ සීතන් එළිය ඩිමුරුම පුරේ මේ ආයිලි මේ හොන්න කීස්වර මොහිම බය ආයිලි මේ හොංග හාලු අල්ගණු බලන් ඒ බගුල එකම හොය බේ හොම් හොන්නන නග දිනා මේ හොන්න ඒ ගොත ක බේන ම නුවේ නග කයි
1: ආයිලි මේ ග වාහක බාබ මහ රැට්ටේ රහම ඉතින් ග වාහක දක්කා
0: ඒ වේ සමා ගුලුන්සා ගුලුන්සා එදෙන් ඒ ආයිලි වාහක නොදත්ත රහමත් තරින් ග
2: වාහක බර බඩ
0: ආ බර සුකුරියා දේ රහමත් තරින්ගේ ගොත්ක වාකි හුදුදෙග් ගෙවුලෙන් ජෙහෙනි වෙස් රහමත් තරින් වෙස් වාකි හුදුදෙග් ගෙන්ගුල්ම රංගලුවත් අමෙ මිහුන්නාය സമയ කෙරි කම් වාකි ගොතෙග් වාකි වාරක මා මච්චදියාම කමකුණු දාන රහමත් තරි කම්
2: වෙස් ආ බර බඩ සුකුරියා එගේ තලොම් මේ නාහිදා මේ හදක්කා දේ නාහිදා දෙන් හවරගෙන කෆහ කරවයි එතන එකම කි ફેણી દણીબે નોળેવમ કિસ બે ફારા રટ્ટે રામેતરકા પોરવરન દિમાસવા બેકે દેન અણકમ ક ફાહ કુરબહ ફે દિલેવળમુગ હાલતા હાલત વર બડતા ફાતું મિસાલ કે એક કોઈ વર ફોરા મિહ ક બે ફાણે ક કોઈ દેન ફોરન તરકમ ગોતમ બદાયરો
1: મેદ મિ વર ગે મિહ નમ વિસ્તે તા મેદ મિ
2: વરન વતેને વર મા બડતન તફાત મિહ ક બો મિકાલ કંકમ કિસ બે ફારા રટ્ટે રામેતરકા પોરવર કંકમ એહન વસિંગ ગત અળુ મેન દે ફાહ કુરવેની ඒ එකකාල්කං කමා ගොළිගෙන් ඒ බොරු අරඥා දැන් හගේගේ රට්ටේන රහමෙත්තරෙන නුවනි කන්නේ දත්තව හගේගේ රට්ටෙහින් රහමෙත්තරි කමකී අනෙකොත දෙ නාහිදාය පාහකරොත් එකකං කයි හිංගාතේ පාහකර වනේ නමස් හගේගේ රට්ටේ කමකී රහමෙත්තරි කමකී මීහා ඇදිරි ඔළමු හාලතා දත්තම් විකාකං කමා ගොළේකමෙන් නුන් ඒ දැන් හම හිතුගේ අඩින් එක කොනකක දෙවේල් දෝයි බකා ගතරෙත්තේ දත්තම්
1: ශාකිර අග්ගඩේකින් හිඟැෆින් එතම ලවෙදම
2: ලවනි මාදා ෆලමීටර් බේ ෆලක ගුලාදම ඔදොනි මාදානේ දත්තම්

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංගේ හදුරතුන් ෆාෆු ෆුස්සෙවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.

0: එංහා 741 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු ගඩින් මෙන්දුරු බාරගඩි 30 මිනිට් අඩු අසමුතේ ගෙන්දවණි දිවෙහි රාජ්‍යයේ අඩු
2: අල්ගුණමෙන්ගේ ප්‍රෝග්‍රෑම් තන් හම්ජිෆා වාගතුම් දෙන්ගෙන ස්තේනී කීරිත් කුර්ආනුගේ දිවෙහි තර්ජමා කීරිත් කුර්ආනුගේ දිවෙහි තර්ජමායි මියදුගෙන ස්තේනී සූරතුල් අරාෆ් 30 අවවන ආයතුම් පශායගෙන් ඒ සූරතුගේ 15 නුවවන ආයතුගේ නියලා තර්ජමා විදාලු දෙවාවවනි ඩොක්ටර් මොහම්මද් හනීෆ්
3: බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්
4: රහ්මාන් වන්ත රහීම් වන්ත අල්ලාහ්ගේ ඉස්මු ෆුලුම් ෆෂාගන්නමේ

මඩමොළකමයි වංහනා ගොතුග තෙබෑ මීහන්ගේ වෙරි රස්කලාන්ගේ දවාකුරාශි හම කශවරුන් හද්දු පහන අලාදා මීහුන් දෙක එකලාගේ ලෝබිවේ වොඩිගෙනෙන් නොවෙතේ.

0: දිවෙහි බහුගේ බහාර්
1: අසරකාදි ෆොනිකමෙන් එකි බස් බහුන් හම ෆෙනුනකස් අසරුගද අදි එම්මෙ ෆොනි බහකී මශම්මි දිවෙහි බහේ.
2: ගුලිගෙන් අල්ගුමෙන් එම්මෙන් ගුලිගෙන් අල්ගුමෙන්ගේ අමිල්ල බස් අල්ගුමෙන්ගේ අමිල්ලවන්තකම්ගේ ෆහොර් කුරි හම දිර්වේනි වූ මායකු ගති බේෆුන්ගේ ඛියාල්ෆුල්තන් හිස්සා කරව ති බේෆුන්ගේ සුවාවත කරව මේ හප්තාගව සල්ගුමෙන් නැකි වර ખાસ දෙහෙ මෙහෙමානක බෑර් වඩන්නවා දෙහෙ බෝගේ බස් වාරු දෙහෙ බස් කියවන් තෙපා මුතරසු දෙහෙ බෝගේ ලෙක්චර් අල්ගුමෙන් නැකි බෑර් වඩන් දෙවනි මේ හප්තාගව අල්ගුමෙන් නැකි බෑර් වඩන් දෙවනි දෙහෙ රාජ්‍ය ගම යුනිවර්සිටියේ සීනියර් ලෙක්චර් හසීස අෆිෆ් මේගේ තුරු දෙහෙ මුතරස් අසහර් فاطمہ تزہر شہید علی اسکول کا میں گتما سے کرم گن مر بڑا مر بنگے تو دیو فونس
3: شکریہ
2: شکریہ کہ نے تو مس میں گے حال
3: الحمدللہ رنگ
2: اللہ مر مفا وچیں گے تو مس میں حال کو میں پروگرام وقت بیتی دیو بہا مر اگور خدمت کے کر بار دیو بہا ارو کن گن گنس تے بما دیو فون گے پل کو لو بھی فنی کے میدان ہے ایک مٹ کا ور بڑا افا کو ور بڑا شکر ادا کر
3: اللہ ہم میں دینی دیو بہا ابدس باہر موسم میں اون دیتا
2: ایراد کر گے نے وے نے ہم باہر موسم algo me abdes me ate for faiko follow ben followarit kolate jes me ma e un terena me hafta go sem algo me forsa te venge to tve fun algo me hama swal wes e be mi te hafta go shali swal go jawaba ad me hafta go swal ad tve fun go swal te ko be salwa marhaba da no gulum gen do number ki tine tine hatare sumen hai sumen hai
0: divahi bahuge bahar

0: ගුලිගෙන් ආම ފާහග වේ නුක්තාතක
1: ඊසා අලෛහිස්සලාම් ග වාහක මිර මිහසබ මෙද් කුණාලා අපි වක්වනේ ඉරත් කුරවිය මාදමාරේ වෙස් මි වාහකග නුනිමි ඔය බෑක් බදලු ම උම්මීද් කුරමු ප්‍රෝග්‍රෑම් රෙකෝඩ් කුරි ෆාතිමත් ජුම්ලා හුෂේල් වි අෂේඛ අබ්දුල් ජමීල් උෆෙද්දී අලි අබ්බා. අස්සලාමු අලයිකුම්.

කොම් මේ ෆතියාකන් අලිවිලෙනි ආවාහකේ කෑකු කොම් මේ හවීර නිමිගින්දනි අදි මුලින් ආවාහකේ කියාදී කොම් මේ දුහාකු මේ දතුරු කරංජේ ආ මගුත කියාදනි අනෙක්කාවස් ආවාහකේ ekamaku ein kom me wahake kundas kurambi afilav hasil kurambi ai burate

0: හිතුගේ මස්සල දිමාවාන මෙහර එක මිහුණ දිමාවාන එක කොක් ගොත.
1: ඩොක්ටරුන්ගේ රුෂාදායකු දුළහි උදිරියුණු මේ බට්ටන් කුරුමා මගුෆයකුත් දෙනි.
2: ොම්ම හුකුරදුහ ගෙරේ නොේ ජහායිරු ස්ටඩියෝයිම් වගුතු
1: එං අසතුරස්ථේක සාලිස් නුවේ කිලෝහට්ස් මඩියම් වේව අඩ්ඩිය නුවේ මිගහත්
2: FM බෑන්ඩ් දිවෙහි රාජ්‍යයගේ අඩු
3: දුළහේ.

0: මේ දන්නාඩෙත්ත.
1: අදි අගෝ රීනාමකායකු TikTok challenge වෙස්.
2: කොම්ම ආතිත දුවගරයකට එකර ගැහර ස්ටෝඩියම් වගතු.
1: ඉස්ක්‍රීන්! එහා සතරස්තියක සාලිස්නුවේ කිලෝ හට්ස් මීඩියම් වේව් අදි අටහ.

0: මේ තාරීහියේ තස්විරතක ගකුලජ සැදී දිරුංගන ස්තේන කුලොෆිස්සේ.
1: අහ කුදි මොහෙන් ඔඩියන් අර. එදිරි ඉන්නේ එක්ක මහරැන්න බිය කියන්නේ. මිර දුක පුනේ නොකොල්ටි.
2: ඒ කලෝ ඉබ්‍රාහිමා හිබරුගේ එම්මේ මිරු මහෙන් හුන්නනි කොන්දා කුතා.
3: ඒකී කුරන් හිබරුගේ එම්මේ මස් මිරු තනත්ති බදනි.
2: මෂ බෙලි දානෙන්නු. මයින් කුරෙන්ජේ කමෙන් ඔවේ දානෙන්නු. ඒ නුනස් බල මමියේ මිරුෂුගේ අතොළවරිකම්ගේ ෆැක්කොළොයි ෆෑගේ.
0: එවේලා.
4: කොම්මෙ පුරාස්වති දුවහිගේ මෙන්දුරු කුරි එකාර්කටි ෆණ රැග. රිපීට් හම එදුවහුගේ රේගඬු දිහකටි තිරීහුගා. අදි හුකුරු දුහුගේ රේගඬු පාර්කටි තිරීහුගා.
0: එංගන් 741 kHz medium wave අදි 89 MHz FM band.
4: හම එකනි දිවිහි රාජ්‍යයක අඩු.
5: මම්මා අලුගන් මේනමණි අදි තුර කියවං. තිවාහක බුණීම මම්ම වරන් උපා වෙච්ච.
3: බප්පම මෙත බේ දරිෆුණුගේ කියවම කුරංජේ කොම්මි කමි කුරන් තයාර. අපදෙස් බප්පයා මම්මයා කුරා උම්මේදකේ දරිෆුණුකි කියවාග
5: මොළොමිහකම්. ඉරාද කුරවියා අලුගන් තියුම් මිද ෆුරිහම කොත් දෙනා.

0: ආනමි හීවන් යනි කරංගලප්පා එකමකෝ එහෙම් වෙච්චියා හලේ එනක වාහක වුණනකොතු හම වරන් උන්ද කූවේ මිහරවන්න රයන් දක්කා වාහකයා වාහක දක්කා ගොතා
1: මිස් ඇද්දක්ක බල
0: අති
1: දක්ක බල දීබල චොක්ලට් ෆෝ යූ
0: සෝ ස්වීට් රයන් කියන එගුණේ මිස චොක්ලට් මේරුකම
1: වර ෆසේහන් එගුණි මිස් එහා ස්වීට් ස්වීට් මේ ඔන්න ස්වීට් එච්චි කමුතා
0: ಸಮ ಮುಳಿ ಬೆಸೆ ಕಾಲು ಗೊತ್ತ ರಯಾಣಕ್ಕೆ ವಾಹಕ್ಕೆ ಹೊಣ್ಣಿ ಹೀ ಬಣಿಚ್ಚು ಪುನಃ ಮುಳೆ
1: ನೂಣೆ ಹಮ ರಂಗಳ ಮಿಬ್ಬುಣಿ ಅಮ ಸೀರಿಯಸ್ ಕೊಮ್ಮಿ ಬುಣಿ ಆರಂಗೆ ಫ್ರೆಂಡ್ ಕವ್ವೆಸ್ ಅಹಣ್ಣ ಹತರು ಕಳೆ ಹಮ ಕೊಗ್ಗಂ ಹುರೆ ಲಾಹಿಕಣ್ಣು ದೊಗು ಹದಾಕ ಮಿಸ್ ನಿಕಂ ಬಲಾಬಲ ಆಹರಂಗೆ ಲೋಲ ಬಲಾಬಲ ಮಿಸ್ಗೆ ಲೊಲುಂ ಬುಣಣಿ ಕೀಕೆಕಂ ಅಹಣ್ಣ ಎಂಗಿಜ್ ವಿಸ್ನಿಜ್ ಎಕಮಕು ಆಹಾರಂಗ ಲೊಲಬ್ಬಲಾಲಾಫ ಆಹಾರಂಗ ಹಿಬ್ಬುಣ ವಾಹಕ ಮಿಸ್ಸ ವಿಸ್ನೇನ ನಮಃ

0: क्या ना कहा हड्डी अड्डे परसेंट हो रही अमेरिका या चाइना यानी यूरोप को कंपनी तो होगा एक अब एक फाहम उफेद दिच मिडिया उफेद दी बोट होगा चाइना के चार डे परसेंट ये तो एहम बैठा एक ही काम तो को बैठा खास होगा अमेरिका के बैठा दिया परसेंट यूरोप के दिया परसेंट एहम चाइना मिहरी मीची मी एक अब अमेरिका या यूरोप मोनोपली को गिंग एमी हम वारा मी के तेरे वादेफा एमी होंगे एम में वारो तो सिना तो को එම මිගත වන්න ජවනගත කි එවණ බාරගත ඇමරිකා නෝනාන් දෙගණකම කි මී යනේ මී රොදරු රොදරු කන්ත සමගතන් ගති චයිනා එප ෆහතුන් හම ඒ කුලි කුලේ හම වර්ගතය ඒ ෆෙන්නන් එකම විස ඇමරිකා එංගේ විසින් එකම චයිනාගේ අමල්තාවක එකම එයා බොඩ කන්න ෆෙන්නානි මියුන්ගේ මාගද බස්පනේ ඒ උතක විසන කුරි දෙන් දෙන් තිමසක් AI නියත හම AI ගේ සේවා දිරක වෙ දෙන් අදි ඉතුරු හම වුන් ෆහ කොල්ලාන මී යනේ මී ආත්‍රියා මිනරල්ස් ඒගේ කොන්ට්‍රෝල් සති චයිනා තුව එවිම මියුරණි හැම දාදි හැම හාෆ් හාෆ් කාරගත කමුලි උලේරුග මීගෙන් කිරියා කමක ලොලොන් එරියස් වාගත කි එක්කම අනේ කොමච්ච කුරි හොදාන් මී මී විෆාරියා සිනාතුග දායරා ගාදි සොද් දායරා එවිම මී කාරගතක මිදගොමුග මිනරණි එක එෆ්රාත් දමාදාර අනෆ්රාතුන් හැම දමාදාන් එ ජේනි දූදෙ එම දූදෙමුන් දවමු කාරගතක මිදගොමුග උලොම් මෙෆෙන්නනි
1: දැන් මේ නිව්යෝර්ක් කමේ සමිට් කුරිය දායරුග මේ කොන් කාල කඳතකෙත් එජෙන්ඩා කුරේෆවනි
0: ආද එජෙන්ඩා මියෝති අලුණු කුරින් හව දෙන්නේ වාහකම දන්නකස් දන්නවාද මිජේනි ඇමරිකා කම්බඩුවා කන්තත්ත චයිනා හොටේලුමා චයිනා ගරේ සංහොටේලුමා චයිනා කම්බඩුවා කන්තත්ත ඇමරිකා රයි සංහොටේලු චයිනා කම්බඩුවා කන්තත්ත තෙරේග මිහිමෙනිනි ඉංගේතෝ ඇමරිකායින් චයිනාගේ උපෙද්දන්ත කටරිෆ් ගේ ෆියවුරුතන් එරු ආදීගේ තුරුන් ඇමරිකාගේ බයි අවුල් කුරෙන් දෙන්නේ විහෙන් එම්විඩියා කම්පැනි කා මේ හයිටෙක් කම්පැනි තකෝ මේ චයිනා බේනුවා කාල බයි මැෂිනරි ත චයිනා ඉදිරු මනාකරු මම මනාක ෆෝන් නැනි ඒ ඒ චයිනා කම්බඩුන්ත අනෙක්කොළුන් ඇමරිකා කම්බඩුන්ත ඇකි නේද ඇමරිකා කම්බඩුන්ත ඇකි ආත්‍රියා මිනරල්ස් මෙයා බල්ලෝ මිසාලක ඇමරිකාගේ එම්මේ සිනාතුගේ එම්මේ කුන්නු ගෝලේ සිනාතකි F-35 මාර්කාගේ ජෙට් ඒ ඇමරිකාගේ එම්මේ ෆහරු එරි සිනායකස් ඒ ජෙට් උපදායරුගේ ජෙට්ගේ ඒකි කංකම් බේනුවා හාසකුන් ඒගේ හොන්න මේ සිස්ටම් තක නේද ඒ ඔපරේටින් සිස්ටම් තක බේනුම් වේ කොම්මෙ ජෙටක මදුවෙගෙන් 401 ෆන්සාස් ග්‍රාම්ගේ ආත්‍රය මිනරල්ස් ඒ ගාගනකදින් බෑකිලෝ මුලින් හමනු වාවරි මේ මේ රිපෝට් එක උහුරි වාහක මේකේද බේනු වායරුග ඒචී ඇමරිකාක නිබේ කන්නේ මේ චිනු ලිබි දෙයියා එක ජෙටෝ ෆෙද්ද කන්නේ හැම ඒකත් මතින් දාපොට ඉංජිනා බිල්කම විස් මේකේද අද ඒක ඉතුරුන් හැම ඇමරිකා උපද්දා මිදන්නේ මයික්‍රෝ චිප්ස් තක සෙමිකන්ඩක්ටර්ස් කාලා මේ හයිටෙක් එම්මේ හයිටෙක් ඉච්චි ඒචස බලාරස් ඒගේ කොම්මේ හයිටෙක් සිනාතකන් එවවදේ වාකි වරක මේ දෙන්නවා ආත් දෙයා මිනරල්ස් වාකි දුනියේක වර බෑවර් ස්මියනේ මිනරල්ස් තකින් අබෝරි වර මදුන් ඉච්ච හුන්නනි නේද මෙයා ඇමරිකාගේ ඒ සිනායි වාකි කි මිදෙන්නේ මිනරල්ස් මදු ආති ඇමරිකා මෙහර මීගේ රිසර්ව් එක සුපද්ද වරැෂ මෙහර වුන් කුරි මිතා වාද කොම් බුණ මිසාලක තේඔස් මෙහර මිසාලක තෙලු මස මෙති දිමායෙ මේ යන්නේ හුරුමස් කන්ඩෝලි ඊරාණු බන්දු කුරුමා ගුලිය එවිම කොමෙ ගොමෙ ගොසුන රිසල්ට් බොඩති ගොම්ත බොඩති කොම සක චයිනා බදාර චයිනා ය මදුවේගෙන් හමස් බේරුන් තේ වෙතර නුකුරිය සමහ ෆස් මහ දෙතර එක තේ චයිනා ගුණානි ඒකිත මිලියන් ෆීෆා තෝ එත සතේක මිලියන් ෆීෆා එක තේ ඔය එත එත සතේක මිලියන් ෆීෆා එක තේ ඔය හැම ගොත ඇමරිකා ගොසුනන් හම බොඩු රිසර්වෙන් හම සීතා හම තේව වකින් රක්කා කරා ගොදන්තකෙන් ගුණානි එත සතේක මිලියන් ෆීෆාගේ තියෝ ඒ තෙලක් කිරියාවස් මස්සේ දිමා විජියාවස් ඒ ගෞම් නොහුට්ටි සිනාතා ඇච්චි නොහුට්ටි කුරිය ගෙන්දි වට්ටක ඒගොත්තම් මිහාරු මි තෙලුගේ සිනාතුග මි නොනි තෙලුගේ මි රිසාව බාවා ගොත ඉගේත ආත්‍රයා බිනරස් ගේස් බොඩු රිසාවෙන් එබ හදංචි එනුනි වාගතකි ඇච්චි බේනුන් වා වගුතක එහෝ දක්ම වඤ්ඤා ඔබ උඳගු එම්සා කාලුණ කුරපුර මිසා දන්නා මිසා කාලුණ මංගීග කොමගේ ගසන ස්ටොක් එදෙත් කොමසරික් ವಾಗಿ ಹಮ ಮಿವಾಗು ತುಂಬಿಸಾಕ ಲೋನುಕೊಳ ಬೇಣು ವಿದ್ಯಾಣ ಫಿಹಾರೆ ಗೊಸ್ಸ ಎಲ್ಲೋನುಕೊಳಗಣ್ಣ ಒಂದಗುವಾಣ್ ನೂನಿಯ ಮಿಸಾಕ ಹಂಡುಲೆ ಹಂಡು ನೂನಿ ಹಾಕೋರು ಏ ಚಿ ಕುಮಿಸರ ಕಾವುಣ್ಣ ರಕ್ಕ ಕೊಫ ಉದನೆಗ್ಗ ನೂನಿಯ ದೆಂಗ್ ಸ್ಟೊಕ್ ಬಾಟ ತನಿಗ್ಗ ಮಾ ಬಡ್ಕೊಂಡು ನೋಕ ಮೀಸ್ ಅದು ಎಮಿ ಹೆಗ್ಗೆ ತಂಗ್ ಹುರಿಮಿವರ ತಂಕೊಳ ಬೊಡವೆ ಸುರಿದಾನ್ ಬೈಕ್ ಕಾಯಿಸಕ್ಕೆ ಇರಿ ಕೊಡ್ಕೊಂಡು ಗಣೇ ಹೆಚ್ಚಿಸನ್ನು ಬೈಮಿ ಮಿಸಾಕ ಬಾದಾರ ಕೊಫ ಅಂಡ್ ದೇಹಸ್ತಾ ಹಿಂಗೆ ಹತ್ತಾಗ ನಂಗೆ ಕುದಿ ಕುದಿ ಹೆಚ್ಚಿಗೆ ಎಕ್ಕ ಮೀಸ್ ಮ್ಯಾಗಣ್ಣು ಹೆಚ್ಚಿ ಏಮ ಏ ಗೊತ್ತಾ ಅಮೆರಿಕಾಗ ಮಿಸ್ ಸಿನಾಹತಕ್ಕೆ ಮಿದನ್ನ ಆತ್ರಿಯ ಮಿನಸಕ್ಕೆ ಅಮೆರಿಕಾಗೆ ಹೈಟೆಕ್ ಸಿನಾಹತ ಕೊಮ್ಮೆ ಹೆಂ ಬೇಣು ಹೆಚ್ಚಕೋವಾತಿ ಏ ಹೆಚ್ಚಿಸಕಿ ಏಗ ಸ್ಟೊಕ್ಕೆ ಬಾಟ್ಟಾಗೆ ನೋಗೋತಕ್ಕೆ ಯಾಕಂ ಕೊರವೆ ನೆಂಗೆ ಹೆಚ್ಚಕ್ಕ ಮಗಣಿ ಇದೆ ಮಿಹಾರ ದುನಿಯೇ ಗೂರಿ ಹಿಂಗೇತೋ ದುನಿಯೇಗ ಅದಿ ಮಿಚ್ಚಿ ಮಿಗುಣ ಮಿನರಲ್ಸ್ ಆತ್ರಿಯ ಮಿನರಲ್ಸ್ ನೋಣಿಯ ಮಿನಾದಿರ್ ಮಾವುದಂತ ಕೆಲವನು ಕಿಯ ಮಾತು ಅದಿತ್ತು ನಾದಿರು ಮಾವುದಂತ ಹೋಗಿ ಹದ್ದಿಯ ಪರ್ಸೆಂಟು ಮಿಹಾರ್ ಕಂಟ್ರೋಲ್ ಪ್ರಾಣಿ ಚೈನಾ ಮೀ ಅಮೆರಿಕಾಗೆ ಬೋಡ್ಬ ಅದಿಫೆ ಈಗ ಮಾಣೇಕಿ ಅವನು ಕೂರಿಂದ ಎನ್ನಿವಿ ಹೆಂಗ್ ಅಮೆರಿಕಾ ಔಫದ್ದ ಅಮೆರಿಕಾಕ್ಕೆ ಮ್ಯಾಗಡಕ್ಕೆ ಅಮೆರಿಕಾ ಔಫದ್ದನಿ ಹೈಟೆಕ್ ಹೆಚ್ಚಿ ಏತು ಮತಿಂದ ಬೋಟ ದೆಂಗ್ ಹತಿಯಾರ ದೆಂಗ್ ಸೆಮಿ ಕಂಡಕ್ಟರ್ಸ ಮಿ ಚಿಪ್ಸ್ ಮಿಚ್ಚಿ ಮೀ ಅಮೆರಿಕಾ ಮ್ಯಾಗಣ ಔಫದ್ದನಿ ದೆಂಗ್ ಐ ಟಿಗೆ ಭಾವತ್ತೆ ಮೀ ಕೊಮ್ಮೆ ಹೆಚ್ಚಕಿ ಮಿದನ್ನೇ ಮಿನರಲ್ಸ್ ಬೇಣು ಆಯ್ಚಿ ಮೀಚಿಸಕ್ಕೆ ದುನಿಯಾಗೆ ಆ ಗಿನ ಹುಣ್ಣ ಹೆಚ್ಚಿಸನ್ನು ಮೀಚಿ ಹೀಗೆ ಮಿಹಾರ ದುನಿಯೇ ಫೆನಿಫೋರಿ ರಿಸರ್ವ್ಗೆ ಹದ್ದಿಯ ಪರ್ಸೆಂಟ್ ಹೊತ್ತಿ ಎಮ್ಮೆ ಗೌಮೆ ಗೆದ್ದರು ಎ ಚೈನಾ ಮೀ ಅಮೆರಿಕಾಗೆ ಎಮ್ಮೆ ಬೋಡು ಬಲಿಫ ಎಮ್ಮೆ ವಾಗುತ್ತಕ್ಕೆ ಅಮೆರಿಕಾಗೆ ಉಫದ್ದುಮ ಬೇಣುವ ತೆಲುವರ ಬೋಡ ಅಮೆರಿಕಾಗೆ ಬೇಣು ಎಮ್ಮೆ ಆ ಮೀಚಿ ತೆವು ಅಮೆರಿಕಾಗೆ ಹೋರಿಮ ಆಗೊಂಡು ದೆನ್ನೆ ಇಂಥ ಕುರಿ ಇಂಥ ಆದಕ್ಕೂ ಮೆದಿರುಮತಿ ತೆವಸ್ ಮಿಹಾರ ಅಮೆರಿಕಾಗೆ ಬೇಣು ಎನ್ನುವ ಹಾಗೆ ಗೊತ್ತು ಹಿಂಗೇದು ಏಕಮಕ್ಕೆ ಮೆದಿರುಮತಿಗೆ ತೆವು ದುನಿಯಾಗೆ ಬಾದಾರ ನುಣುಕುಣ್ಣಾತಿ ದುನಿಯಾಗೆ ತೆಲುಗು ಆಗಬಡುವೀಮ ಅಮೆರಿಕಾಗೆ ತೆವಸ್ ಆಗಬಡ್ಕು ರೀ ಕುರಿಮ ಮೀ ಒಂದಗೋಣ ಕೊಮ್ಮೆ ಅಮೆರಿಕಾ ತೆವ ನುಜಿಬೇಗನೆ ನೋಮಿ ಮಿಹಾರ ಸಹ ತೆಲುಗು ಆಗಬಡುವೇಗನ ಟ್ರಂಪ್ ಒದಗುವೇಗೆ ಮೀ ಉಳಿಣಿಗೆ ಹಿಂಗೇದು ಏವೀಮ ಅಮೆರಿಕಾ ದುನಿಯಾಗೆ ತೆವ ಬೇಣು ನು ಎಸ್ ಅಮೆರಿಕಾ ದುನಿಯಾಗೆ ನಾದಿ ಮಾವುದಂತಂಗೆ ಬೇಣು ಇಂತಿಹಾಯ ದೆಂಗ್ ಗ್ರೀನ್ಲ್ಯಾಂಡ್ ಸೇ ಹೋದಂಗೆ ಇವ್ರು ನೇಮಸ್ ಗ್ರೀನ್ಲ್ಯಾಂಡ್ ಸಾವೇಕ್ ಹೋಗಿ ಗ್ರೀನ್ಲ್ಯಾಂಡು ಮೀಗೆ ಎತ್ಕೊಳ್ತು ಫೆನೇತೋ ಫಲ ಎಗುತ್ತಂಗೆ ಹೋದ ಎ ಸಾವೆ ತಕ್ಕೊರ ಮೆಹಾರ ದುನಿಯಾಗೆ ಎಮ್ಮೆ ಬಡು ಇಚ್ಚಕಿ ತೆಲವರೇಸ್ ಪೊಡಂಗೆ ಎಮ್ಮೆ ಬಡ ಬೇಣು ಮಣಿ ಮಿದ ನಾದಿರ್ ಮಾವುದಂತ ಅನಕ ನಾದಿರ್ ಮಾವುದನ್ನ ಅದು ತನಗೆ ಹುಟ್ಟಕಸೆ ಅದು ಮೇಲ್ಮೇಲೆ ನೋಕ್ರೆ ನನಗೆ ಅದು ಎ ಸಾವೇಕ್ ಹೋಗಿ ಹೋದ ಎ ಪುರಾಣ ಹಾಗೆ ನಗ ಎ ಇನ್ಸ್ ಎ ಮಿದನ್ನೇ ಸಿನಾತಕ ಬೇಣು ಕೊರೆಯವರಂಗೆ ಹೆಚ್ಚಿ ತಯಾರು ಕೊರು ಏಕಂಕು ಫೋತಿ ಚೈನಾ ಹೇಗೇತು ವಾಕ್ಯಕ್ಕೆ ರೆಡಿ ಟು ಯೂಸ್ ಎ ಬೇಣು ಕುರುಮ ರೆಡಿ ಕುರು ತಯಾರ್ ಕೊಫ ಬೇಟು ಹೆಚ್ಚಿ ಮೀನು ನೆನಿಕಿ ಸಾಕ ವೆಲಿ ವೆಲಿಗಂಡುಗ ನೋಣಿಯ ಫರ್ಬತ್ತ ಹೋಗಿ ತೆರೆಯಾಗ ನೋಣಿ ಏಕೆಕಿ ಗಾತ ಹೋಗ ತವ್ಯ ಫ ಹೆಂಗೋಸ್ಮಿ ಆತ್ರೆಯ ಮೇಲೆ ಮಿಕ್ಕಾಗುತ್ತಾಗ ಹೆಚ್ಚಿ ಹೋದಾಗ ಹೆಂಗೆ ಹೆಚ್ಚಿ ಸಾವೇ ಕೊಗ್ಗೆ ಹುರಿ ತಂತ ಫಾ ಕೊಫ ನಗ ಹೆಂಗೆ ಸಾಫ್ ಕೊ ಏಕೆಕಿ ಪ್ರೊಸೆಸ್ ತ ಬೇಣು ಕೊಗ್ಗೆ ಹೆಚ್ಚಿ ಎಕ್ಕಲ ಸಿನಾತಕ ತಿರೆ ವದ್ದ ಮಿಮ್ಮರ್ಕಂಗೆ ಹೆಚ್ಚಿ ಗೆಂದೇ ಫೆನ್ನುವರಿ ಹೆಂಗೆ ಹೋಗ್ತು ಹೆಚ್ಚಿ ಚೈನಾ ಮೀರಿ ವರ ದುರಾಜ ವಿಸಿನಾಗೆ ಏಕಂತ ಕೊಫ ಏಮ ಏ ಅಮೆರಿಕಾಗೆ ಬೊಡ್ ಬಲಿಫಾಕಮ್ಮ ಬಾರಿ ಅಮೆರಿಕಾಗೆ ಸಿನಾತ ಹುಟ್ಟು ಅಲ್ಲಿದ್ದಾನೆ ಚೈನಾ ಎಹೆಂಗೆ ಚೈನಾ ಫಿಯೋರ್ ಒಳಗೆ ಅಮೆರಿಕಾ ನುಕರೇನಿ ಏಮ ಮಿಫಾರುಗೆ ಏಜೆಂಡ ಆಗವೇ ಸ್ಮಿಯುತಿ ಮಿಕಂತತ್ ದೆಂಗ್ ಅವನು ಕುರಿಂದ ಎನ್ನೇವಿ ಹೆಂಗ್ ಎಕ್ಕಲ್ಲ ಅಮೆರಿಕಾಗೆ ತಕೆತಿ ಚೈನಾ ಗಣ್ಣ ಮಜಬೂರು ಮಿ ಕೂರುವಣ್ಣಿ ಏಕಮಕ್ಕು ಅಮೆರಿಕಾಗೆ ತಕೆತಿ ಆಗಬೋದು ನಿಮಗೆ ಚೈನಾ ಕಣ್ಣು ವಿಕಿ ಹೆಚ್ಚಿಸಿ ಏಮ್ ವಿಮ ವಾಗುತ್ತಕ್ಕೆ ಚೈನಾ ಹೆಚ್ಚಿ ಗತಕ ಚೈನಾ ಕಣ್ಣು ವಿಕೆ ಕೊಂಚ ಚೈನಾ ಕಣ್ಣು ಗಣವೇ ಏನಂತ ಏಕಮ್ಮ ಹೇಗೆ ಬದಲು ಚೈನಾ ಹೆಂಗೆ ಹೆಚ್ಚಿ ಹಾಗೂ ಹೇಗೆ ಉಫದ್ದ ಏ ಆಗೋ ಲೇಬರ್ಸ್ ಇರ್ತೀವಿ ಏಮ್ ವಿಮ ಹೆಚ್ಚಿ ಆಗೋ ಹೇಗೆ ಉಫದ್ದೀಮ ವಾಗುತ್ತಕ್ಕೆ ಅಮೆರಿಕಾಗೆ ಹೆಚ್ಚಿ ವಿಜ್ಞಾನ ವಿಕೆಂಜ ಅಮೆರಿಕಾ ಕುಂಫುಡಿತ ಹೆಚ್ಚಿ ಗಣ್ಣ ಆಡಿತ ಇಂಪೋರ್ಟ್ ಎಕ್ಸ್ಪೋರ್ಟಕ್ಕೆ ಏ ಮೀ ಒಣ್ಣಿ ಮೀ ಅನೇ ಮಿನಿಮಮ್ ವ್ಯಾಪಾರಿಗೆ ತೆರೆಯುವ ದೇಫ ಎಂ ವಿಮ ಅಮೆರಿಕಾ ಕುಂಫುಡಿತಕ್ಕೂ ಅಮೆರಿಕಾಗೆ ಹೆಚ್ಚಿ ವಿಕೆಂಜ ಕುಂಫುಡಿತಕ್ಕೂ ಗಣ್ಣ ಅನ್ನೋದು ಚೈನಾ ಹೆಚ್ಚಿ ಏಕೊಮ್ಮೆ ಬುಡಗೆ ವಾಗಮೆಣ್ಣು ಏ ಸಪ್ಲೈ ಆ್ಯಂಡ್ ಡಿಮಾಂಡ್ ದಾ ಹೆಚ್ಚಿ ಯಾಕಂ ಟ್ರಂಪ್ ಮೀ ಸಪ್ಲೈ ಆ್ಯಂಡ್ ಡಿಮಾಂಡ್ ಅಮೆರಿಕಾ ಮಿ ಆಮು ದಿರುಳ್ಮ ಬೇಣುವಾತಕ್ಕೆ ತಿಮಿ ಗೊತ್ತ ವಾದ ನುಕುರೆವೇತಿ ಮೀ ಚಿಮೋಣಿ ಮಜಬೂರು ಕೊಗ್ಗೆ ಹೆಚ್ಚಿ ನುಯಿಕುಣ ಚೈನಾ ಮಿಜೇನ್ ಅಮೆರಿಕಾ ಹೆಚ್ಚಿ ಗಣ್ಣ ಮಿಹಾರ್ ಮಿಫಾರುಗ ಮೀ ಸಮೆಟ್ಗ ಮೀ ಬುಣವೇ ಗೊತ್ತುಗ ಹಿಂಗೇತು ರಿಪೋರ್ಟ್ ತಬ್ಬುಣ ಆಗುತ್ತೆ ಶಿ ಶೀಗೆ ಕಿವ್ಯಾಮ್ ಟ್ರಂಪ್ ಎದುವಿಡ ಅನ್ನೋ ಆಣೆ ಅಮೆರಿಕಾಗೆ ದಂಡು ವೆರಿಕಮ್ಗೆ ಹೆಚ್ಚಿ ಗಣ್ಣ ದೇಶಿ ಅಮೆರಿಕಾಗೆ ಮೀನು ಹೆಚ್ಚಿಗೆ ಅನ್ ದೇಶಿ ದೇ ಶ್ರೀ ವಿಧಾಳ ಮಾಡಿ ಸಾಧಕ ತೀಚಿ ಗಣಗೆ ತಿಮ್ಮಣ್ಣ ಫಾಯ್ದ ಎಣ್ಣು ತೀಚಿ ತಿಮ್ಮಣ್ಣ ಗೆಂದಿಯ ನುಗಿಕೇನೆ ತಿಮ್ಮಣ್ಣ ಮಂಗೆ ಉಫದ್ದಂತ ತೀವ್ರ ಆಗುವೆ ದೆ ನುಗಿನ ಫೀ ಯಾವ ದೆಮ್ಮಿ ಹದಾಗುತ್ತೆ ಕಿ ಚೈನಾಗೆ ಉಫೆದ್ದಂತ ಆಗ್ಬೋಡ್ ಕುರುಮಟ್ಟಕ ಅಮೆರಿಕಾಗೆ ಗೆಂದ ಉಫೆದ್ದಂತ ಆಗುಹೇವಾತಿ ಮಿ ಗೆಂದನಿ ಹೆಚ್ಚಿ ಆಗ್ಬೋಡ್ ಕುರುಮಟ್ಟಕ ಮೇರನಿ ಟೆರಿಫ್ ಟೆರಿಫ್ ಹಾಕಿದ ಗಣ ಎಂಬ ಟೆಕ್ಸ್ ಫಾಡಕ್ಕೆ ಹೇಗೋ ತಂಗ ಹದಾಗೆ ಚೈನಾಗೆ ಹೆಚ್ಚಿ ವಿಕ್ಕಿಯನ್ನು ಉದಯವಾಗೆ ಏನು ಚೈನಾಗೆ ಹೆಚ್ಚಿ ನುಗೆಂದ ಅಂತ ಅಮೆರಿಕಾಗ ಯಾಕಮ್ಮ ಹೆಂಗೆ ಹೇಳಿ ಕೊಂಬೆಕ್ಕೆ ತೊಗೆಲ್ಲು ಮಣಿ ಅಮೆರಿಕಾಗ ಆಮುಂಡು ಎಮಿಯುಂಗ ಪರ್ಚೇಸಿಂಗ್ ಪವರ್ ನುಕಿಯ ಮಿಕಿಯ ತಕೆತಿ ಗತ್ಮುಗ ಬಾರು ತಕೆತಿ ಗತ್ಮುಗ ಬಾರಕ್ಕೆ ಅತ್ಕೊಂಡು ಫ್ಯಾಸ ಫ್ಯಾಸ ಗಿನವರ್ಕ ತಕೆತಿ ಗಣವೇನಿ ಏ ಬಾರು ಕುಡವಾಣ ತೋ ಹೆಚ್ಚಿ ಆಗ್ಬಿಡಿಯ ಮಿಸಾಕ ಸತೇಕ ರೂಫಿಯ ಮೀ ಮೀ ಮೀ ಫಹೆ ತಿಳಿಬೇ ಇರುಗ ಹಿಂಗೇತು ಹೆಚ್ಚಿ ಆಗ್ಬಿಡು ವಿದ್ಯಾ ಸತೇಕ ರೂಫಿಯ ಬೆಂದೈತಿ ඒ විද්‍යා එක්ක සත්‍යකෘපය හොරගෙන් මේ අගබඩු විද්‍යා ඒ පාචිසිම් පව බලි වීතා හේතු මිසක බලද චයිනාග මිහුඟ මුසාර මේකාග මිහුඟ මුසාර වර මාකුඩේ දේබරුංගෙස් මොස්දුෆුංගෙස් සරකාර මොස්දුෆුංගෙස් අයෙන් මිහුඟෙස් එකමක රිපෝර්ට් බුණාගතුන් චයිනාග මිහුඟ පාචිසිම් පව මාහයි මාමති එකීවත චයිනා මිහුඟ කරත් කරක නොජේ මේ සිහතක සරකාර මිලේ සිහත ෆෝර් කොද්ද හිලේ බේස්වරවාදි බෙන් සරකාරුන් හිලේ කියවා දෙන්නේ දැන් මිකාල වර බෑර් සබ්සිඩි එක කමිරාචි දින මේ චයිනා මෙහෙම අත වර බෑර් ෆාස අර කුරුකුරු ෆාස අර කුරුකුරු සෙක්කකට කමාවු කහරත් කරකනු ජෙන් ච සරකාරු එහි යෝයි ඉංගේ તો ගෙදර වෙස වෙච් සරකාරු එක එක බල ඇමරිකා ඇමරිකාගේ මීහක මුසාර බොඩු කල් දිබුන එක්කල මුසාර මිජේනේ හුරියා කම කොට සරකාරු කුන් දේ එවෙස් සබ්සිඩි එවෙස් ලුයි කම එවෙස් කහල ඉතිමාය හිදුමත එකච්චස්නේ රක්කා තිරක වෙස් එහෙම වාගතක ඇමරිකා මීහවර චයිනා මීහම අනේ බල රගලන් උඩේනේ ඒ එම මිහුරියාකමක බදායරුග මේ මිදෙන විෆාරික බැලන්ස් කුඩ කුරුමා ඇමරිකාය දෙකොල චයිනා වෙන නිකොමසර ගිෆෙට්ටුන් තක මිනරස් සෙච්චි දිනවා ඒ චිත අනකත කුරුමා ඒතෝ ඇමරිකාය ෆසයන් ලිබේගන් හදා දිනුමා දෙන් මිකන් තත්තක ඇමරිකාය දේර වි චයිනා මිය දෙනි චයිනා ගොෆෙදුන් තක ෆියෝර් නාලාශ චයිනා එන් ඇමරිකා හයිටෙක් කීවන් හනු දෙන් වි ඒ චි හොදන් චයිනා මොසෙක් කුරෙනි ඉන්විඩියා කොන්ෆුන් ညာ මිතන් තන උපද්දා ඉච්චි හොදන් ඒතෝ අදේ ගිතුරුම් වෙස් මිදන්නවා හෙන් ඇමරිකාගේ බයික් කාලා චයිනාගේ නෙන් ඉච්චි හොදන් දැන් අදීගත චයිනා ප්‍රෙෂර් නුකුරන් චයිනා ප්‍රෙෂර් කොග්ගේ මිහාරස් මේ චයිනාගේ බෙල්ට් රෝඩ් වඩංගේ බොහොර හොරසල චයිනා ෆසේ හැන් මේ හකටය ඉච්චි ලිබේ තන්තරගේ බොහොර සලම් සාකන් ඊරාන් හසොර් කුරුස් එබ්බේනවා කී එම මිකහල කන්තත්තකේ මි සමිටු මිවති
1: මේ චයිනා ඉංගන ෆෝ ඇමරිකාගේ ටීබිලා මේ ට්‍රෙෂරි බොන්ඩ් උත වික්කයෙන් මේ එතකිතේ මාද කුරුමුගේ සියාසතේ මේ චයිනා ඉං කුරිය ගෙන්දාක මම මේ බයි රිපෝට් තංගේ පුනේ දැන් මිකමුග චයිනාගේ බේනුමා මේ මක්සද කි කොබයත
0: ආ දරගල වාහකේ ගෙත තිවිදාලුයි චයිනා කි එම්මේ බොඩ ඇමරිකාගේ ට්‍රෙෂරි බිල් නෝනි බොන්ඩ් එච්චි ගන්න ගව ගෙත දැන් චයිනා නෝන සෙහන් ගවම් තුකුස් ගනි එගොඩ අනවන් චයිනාග වර බෑවර එක චයිනා ලිබේ ෆාදා වර ගිනාස්ලු වාකේ කි චයිනාගේ මේ බජට කි දරණ බජට නෝ ඇමරිකා ගොතක ඇමරිකා බජට කි දරණ බජට කොම් මේ ආරක ඇමරිකා බජට න් ඉතුරු වේ 8 ට්‍රිලියන් 2 ට්‍රිලියන් වර ඒ ඩෙෆිසිට් ඒක බදලු ආරණී නනි චයිනා බජට් ඔෆ් වරේ චයිනා ලිබේ චිගින මේ දෝ චයිනා ලිබ ආම්දනී ගින ඒ වාකේ කි චයිනා ගොෆෙද්දුන් තමා ගින අදි මාගින විකේ ඇමරිකා ග මෙන්න මෑගන ගොතෙන් ක හතියා මේ දෝ හතියාර උපදින්න තමයි 70% ඇමරිකා උපදින්න කිව්වා හතියා. දුවහන් දුවහ බේනු වාච්ච ඇමරිකාගේ නෝපෙද්දී. අද ඇමරිකාය ප්‍රක සමාජ ප්‍රශ්න දෙකමක. දැන් ඇමරිකාගේ අනෙක්කම කි ඇමරිකාගේ හොද උපද්දා ඇච්චිස්සක් iPhone ආවිකා ඇච්චි තමයි මේ මිදන් ඉන්දියාය. නුනිය චයිනාය. මොස්කේ එතන තමයි උපද්දනේ වාතේ තක් චීප් ලේබර්න් ජීබේති. එයිම එවස් මේ වාගත කි ඇමරිකා සිනාතක වියස් මේ කිව්ව උපද්දනේ හෙන් තන්තන. එහෙන් වීම මේ වාගත කි මේ මිකහල කන්තත්තම් මිකොත දිමාව ආයරුගා ඒ චයිනායව කම්බොඩුවේ ඉගේතෝ ඇමරිකාගේ උපදුන්ත දරක් ගොස්ස ඇමරිකා මිහුරියාච්චකු මිහිපාට්ටනී ඇමරිකාගේ ඩොලර කී දුනියේගි රිසර්ව් කරන්සිය ගොත ගොන්න උතුම් වාකේ කී අරගොන්මෙන්නම් මේ තකෙදි මේ ගණවෙනි හම ආමු ගින මාමලත් අදිස්ම කරුණේ ඩොලරු එක මානෙක ඩොලරු නෝගත මාමලත් තකෙදි නුකුරා වාකේන එකම ෆර්දි ෆෙම්වරුගා අද ખાસකු ගින ගෞත සක අරගොන් දිවි රාජ්‍ය බෙල්කම සරගොන් මෙන් 90% මේ මා බෑක් කරේ නෝදි නෝනි 90% මේ මා බෑක් කරේ බේරු ගන්න ඇච්චි ඩොලර කන්නුත් එහෙන් නමොස් බයි ගෞතම් සක බ්‍රික්ස් ක ගෞතම් නෝනි ආ රෂියා චයිනා ක මාමලා ඇත්තව නෝනි රෂියා ඊරාන ක මාමලා ඇත්තව නෝනි ඊරාන චයිනා ක මාමලා ඇත්තව මෙහෙම බේරු කරන්නේ මේක ෆෑසා හේතු එහෙන් වීම මේ වාගත කි මේ ඇමරිකාගේ දරණි මෙති ගෑන් ක 34 ට්‍රිලියන් ඩොලර 34 ට්‍රිලියන් ඩොලර ක ඇමරිකාගේ ගෞමී ආම්දනීය කි ගෑගෙන ක අශාවිස් නවාවිස් ට්‍රිලියන් ගෞමි ආම්දනීවර දරණි බොඩු ඒගොතන් ඇමරිකා නීෆාට්ටානකම බලාපා ඇමරිකා එක්සෝද රූලි දානති නෝනි ඇමරිකා එක්සෝද වීනරු වෙච්ච හාලතිග්ගා එක්කල ඇමරිකාතුන් ගණෆොර් ටී බිල්ලා බොන්ඩු තකා මිච්චි එගඩියකනු ඉක්කයි නොදවේ ඒරක ඇමරිකා නීනන් දක්කන ෆෑසයි එච්සක එහෙම එබිරු ඔබෝවේ වෙ චයිනා එහෙම වාගතකි චයිනා මෙදැනි මඩු මඩුන් බල කුරී ගොතේ මිහුන් ගාගනකන් ඒ ට්‍රිලියන් ඩොදරු බොන්ඩු වාකේ කී ඇමරිකා බොන්ඩෙමිකෙන් දරන්නේ අගීකතු ඒ දරන්නේ නේද මිහාරු එච්චි මදුකරම මදුකරම මදුකරම ගොස් මිහාර හැස්සතේක හැසතේක දෙතර දක්කොෆි නේද හැසතේක හැසතේක දෙතර දක්කොෆි ඒක মানে කි දෙමිති දරමි කි කරන් හැමකම කරණි ඇමරිකා එංගේ චයිනා මිකම් මි කරණි ඒ ඇමරිකා එක්සෝද එගොත අබදු දරණීග නොමිවෙට අද ඇමරිකා උපෙද්දුන්ත දුහක් දුහක දනි දර ඒසෝ හංගුරාමේ මිසාක නොකුරාකම වඤ්ඤා ඇමරිකාගේ හතියාර ගන්න බෑ කනුවාට දැන් ખાસක ගල්ෆ් ගාරවෙන් එමෙ ගිනාමි ගන්නනි මේ හරි යුරෝපයේ සෙදෙන ඇමරිකාගේ හතියාර ග බදල් ගෙමින් හතියාර උපද්දමස්සේ කරුම් ඉදෙන නේද එමෙ මිකාල හාලත් තහුග ඇමරිකාගේ අදේ ගිතුරුන් බ්‍රික්ස් ක ගොම්තකා එක්ක මිදෙනි ඩොලර් බේනු කරවරස් මදමදු දක්කරමු එහෙන් මිගොත දාකම වඤ්ඤා අන්නානේ දුවහෙන් ඇමරිකාගේ ඩොලරු ඇමරිකායන් හතියාරෙක් ගොතුග නෝණිය ඇමරිකාගේ එක්සෝ දිවේට මට්ටකා ඩොලර් බේනු නුකුරේ දුවහෙ ඒ කුලිය කන වන්නානි එදවස් අන්නේරන් මඩමඩු මිචි වික්කා එගේ නිස්පතුන් කුඩකොප්ප නැති ඔයි දිය ඇමරිකායක එක ට්‍රෙෂරි බොන්ඩ් විවාගෙන් චයිනා දියාම කල් හරින්න ද වෙන එක නේද ලාරු දිෆිය චයිනා එදමුණ ගෙන්දෙන්නොත් එයිම චයිනා බේරෙන්නුව මෙහර එදරජයක ඇමරිකාකින් ඉතුවාර කරා ඇමරිකා එක්සෝදක ආක ඇමරිකා එක්සෝද බිනා කොප මෙති ෆෑසා ජාගෙන් නාගණු කොතික නේද එයිම මී මෑගන සෝබකි දැන් අදි හමාරගොන් ෆාහ කොල්ලානෙන් හැම ඒගොත්තන් එබ කුරිය ගෙන්දේ ඇමරිකාගේ දුනිය ගින රන්තම් මිහුරි ඇමරිකාගේ නිව්යෝක් රක්කා කොෆ දුනිය ගෞමතකුන් කොම්ම ගෞම විස් ෆෑසාවි බහට්ටනී රිසර්ව් ෆෑසා ගොතු බහට්ටනී ඩොලර් මෑගණු ගොත් එක දෙන් රන් බැග් ගෞමතකුන් මිහාර බේනුම් කරේ ඩොලර් මදුකො ෆරන් ගින කුර අදි අනෙ බැග් ගෞමතකු මිහාර ඇමරිකාගේ මිගොත ඩොලර් මී රන් ගින කුරියස් වේ රණුග බොඩු වෙම් බහට්ටනී රක්කා කොෆ බහට්ටනී ඇමරිකාගේ එයි ඇමරිකාගේ රක්කා තිරකම් බොඩු වීම එකම් ට්‍රම්ප්ගේ සියාස්තා එක්ක ඇමරිකාවේ මියන හලබල් කමා දුනියගේ ඇමරිකාගේ කොන්ට්‍රෝල් ගෙල්ලෙන් දියුමා එක්ක දුනිය ගෞමතකුගේ ජෙහිලුම් වෙන් ඒත ඇමරිකාගේ මී රම් බහට්ට එහෙමගේ මී බයික් ගෞමතකුගේ ඒතර චයිනා සිමනේ ගොතම් මිදනි ඇමරිකාගේ හොරි රම් මඩමඩුම් මඩමඩුම් ඇමරිකායෙන් ගෙනස් අමිල්ල ගෞමක නූණි එහෙන් ගෞමතකු බහට්ට මිසාලක මිදේ තරින් අරුණ හදා වාගතක සතේක එත බිලියන් ඩොලරෙක්ගේ අනේ රම් හොලෙන්ඩු ඒත නෙදර්ලෙන්ඩ්ස් නියෝ ගහුර එමි කරන් නගාගෙන් එච්චි ලන්ඩනගෙන් ගොස් එවානකි ඇමරිකාගේ ඇතරේක වාහක ඇමරිකා ඇතරේක මස්සෙතක සුවිද්දාන ඇමරිකා ඇතරේක හමන ජෝංගන සුවිද්දාන උන ඇමරිකා ඇතරේක ඉංගිලාවේ සතුවිද්දාන ගොස් ඇමරිකා මියති වරන් එන්ක හාලතෙක් මියාර නියත ට්‍රම්ප්ගේ ඇමරිකා මේ ඉංග වඩන්නා ඇමරිකා හදත වරක් ගොස් ඇමරිකා රගලක මසකතෙන් නුකරේ චෙක් චෙකන් බැලන්ස් එන්නේ ඩික්ටේටර්ෂිප් එකින් ගාවත ඇමරිකා හිඟණි මියාර බලල ට්‍රම්ප්ගේ ටීවීස් ටීවීස් මියාර රෝල් වාසිය එන්ගේත ට්‍රම්ප් ටීවී කැ ටීවීස් නියත එම මියගත දාති ඇමරිකා කුරා ඉතුබාර දවවාති ඇමරිකා ගෙච්චි බහට්ටා ෆිය ෆහු නුලි බිදා නැති එනක ඇමරිකා කියෙන් ගොම්තු ෆාසා අතුලවයි ඊරානුග සෙත බාර ෆාසා ගොනේ අතුලන් ගද බාර උගේත එම මිහුරිහා සෝබ්ත ක ගුලිගෙන් මි රම්වෙස් මි ගෙන්නනි আদি දෙවි තීදාලවා ට්‍රෙෂරි බොන්ඩ්ස් සේ වික්කමු ගෙන්දනි
1: චාද් වර පොඩ ශුක්‍රියා මේ දුක මවදු ආගුඩ ඒක තන්ති තෆ්සීර් කොද දෙවි මවදු මත ඔ මේ දුකරේ ට්‍රම්ප ශීගෙ සමිට ෆරදාගේ බේරා ඇතරේ මේ ප්‍රෝග්‍රෑම් එක මත වේපුණ මුහිම මවදු මත කෙලෙබුණකම ප්‍රෝග්‍රෑම් බෙල්ලෙවි আদি අඩෝ සේ හොරා වේපුණ ශුක්‍ර දනව උපාවරි වගතුකුල කැඳමා කියලා. අස්සලාමු අලයිකුම්.

0: කොම්ම නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙනරකයින් එක්කිබා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවර. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ එච්චෙක්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නුවේ.
1: අද මියදගේ ප්‍රෝග්‍රම් ගල්ගොල්ම මි බලාලි ෆොතුගේ දුසත් ඒගාර වන බාබු ශුකුරුගේ සජිදකුරු මුස්තහබ්බු කන්නංගනේ ෆා බාබ මි බාබග ගිනස්තෙවා ෆා හදීස් තං හුෂාලුවා දෙවි අල්කාරි අබ්දුල් හමීද් මුසා බාබුගේ ෂාරහ බල්වාල් දෙවි අලුස්තාසා අනාරණායිම් ප්‍රෝග්‍රම් උපද්දා තියරිස්තක මි හුෂාල අල්කන් ට්‍රොකියා ලොබෙති මුස්තිම අහුනා අහුතුන උෆාවරි බාජර් දුහකෙදේ. වස්සලාමු අලයිකුම්.